කියන බැහිරක් නපයයි තෙතයරේ අනක පොවී රයයි මානේ කන්න කැපු ඉසන්තය කින්න පා ආකි පුරෙන් කිනය අකි අඛයිතරා කියයි රොරොන් නනප් හසොමතා කියුන් ඉමීන් දත කොය පා අනානා රපතන යොමතා රෙමෙති මෙන්ති බුස් නොරකි ඇදේ පොල වෛරස් නමකරොන් ද ඩෙමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ මේ මේන කුණ කව කෞරරකිය මකරොන් ද නොරකින් ද තපොන් රියාමයි සේ යෝර්ක් ඇයි අයවකකි ද එබෝලා එපොන්නන් නුන් තොකරකි ආන්නරේ පොන්නනෞචු මෙරොරොන් ද මානරේ මෙති මෙන්ද එබෝලා ge ak kare ya khagba anana rapatan na yomatan zero ba anakharawa de taun mette na khoina eta u disati in de tapo ayo e lu lus malembe pa enori yomatan karpana jo nork o khawrai de intens akia khate ki pa leya ko khoro ki ora kin jo norki i vambara general hospital ndoko ya brisman o pun kan khoye ya kanon kasi pata kauring na koyama tapa ariyan ni wamena ko e punang ni kora kora busin tiora ke de bola men da batan tiama tari emete hawani bukinare kain tu norak hotan kairiri atangri pa ana ka kwa roi mo pa emen roi to hakin taun meten tero pa ena to kwa pusina kon de virus sayo tan makurin de kwa kwa derampara hospital are e wahan me punia Ituri province are erang ni kora kora yei te keisin te ipola. Hapenang kai ni kamenua ki rau ya tausang kai hawaag policeman ni karikete rau. Te menna te samakuri are eikuwa ki mani ya karikari taan na ki kukurei imaine eroko taan tararua ke policeman. Medical workers. Ke imaine ay anaroko taan tararua te rau. Ke policemen na ko yung medical workers. Rurong, man panan kiribas.